නමෝ දාන දාන්නේ නමෝ මාන මානේ නමෝ රෝග රෝගේ නමස්සුනි සනානං නමෝ මන්ත්‍ර මන්ත්‍රං නමෝ ජන්තර ජන්තරං නමෝ ඒස්තේස්තේ නමෝ තන්ත්‍ර තන්ත්‍රං සදා සත්‍ය දානං සර්වං පුරණසිය නූපේ රූපේ සමස්ත නිවසේ සදා සෙද්දා බුද්ධදා බ්‍රදකර්තා අදෝ අර්ද අර්ධං අගං ඕඝහර්තා පරම් පරම් පරමේශ්වරං පෝච පාලං සදා සර්වදා සෙද්ද දාතා දයාලං චේදී අපේදී අනාමං කාමං සමස්තෝ පරාජී සමස්තාසතාමං තේරා ජෝර චාචරි ඡන්දා ජලේ හැ තලේ හැ අපීත හැ අපේ හැ ප්‍රභූ හැ අදු හැ අදේස හැ අපේස හැ පුජංග ප්‍රයත ඡන්දා අගාදේ අබාදේ අනන්දී සුරූපේ නමෝ සර්වමානේ සමස්තේ නිදානේ නමස්තං කුනේ නතේ නමස්තං කුරමතේ නමස්තුං අගංජේ නමස්තුං අපන්දේ නමස්තුං අකාලේ නමස්තුං අපාලේ නමෝ සර්වදේසේ නමෝ සර්වපේසේ නමෝ රාජරාජේ නමෝ සාජ සාජේ නමෝ සාහ සාහේ නමෝ මාහ මාහේ නමෝ ගීත ගීතේ නමෝ ප්‍රීති ප්‍රීතේ නමෝ රෝඛ රෝඛේ නමෝ සෝඛ සෝඛේ නමෝ සර්බ රෝගේ නමෝ සර්බ භෝගේ නමෝ සර්බ ජීතං නමෝ සර්බ පීතං නමෝ සර්බ ඥානං නමෝ පරමතානං නමෝ සර්බ මන්ත්‍රං නමෝ සර්බ ජන්ත්‍රං නමෝ සර්බ දෘසං නමෝ සර්බ ක්‍රීසං නමෝ සර්බ රංගේ ත්‍රිපංගී යනංගේ නමෝ ජීව ජීවං නමෝ බීජ බීජය ඛෙජය පෙජය සවස්තුම් ප්‍රසජය කෘපාලං සරූපේ කුකර්මං පුරණාසී සදා සර්වදා රෙද්ද සදං නවාසී චර්පට ඡාන්දත්ව ප්‍රසාදේ අමෘත කර්මේ අමෘත තර්මේ අඛල ජෝගේ අචල පුගේ අචල රාජේ අටල සාජේ අඛල තර්මංගලඛ කර්මං සර්වං දාතා සර්වං ඥාතා සර්වං පානේ සර්වං මානේ සර්වං ප්‍රාණං සර්වං ත්‍රාණං සර්වං භුක්තා සර්වං ජුගතා